අංක යාපනේ රයින් ගන්නර ගතන තේ බකෙන්ද තයිරිකේයි හානිකිරන් ගන්නර තයින් කරකුවතේ එත්පුින කේස නමසරවයයි නං තේ මතුන් කන්දෙන පුන් තේ තනකෝ කනන්න උඩිනේ නේ පොකෙම්